0: 이야기야가 지가 흥원을 덕구와라라 라추랑아 이와이와이야 기타바타우와 마위 대한마라이쿠라 어타이누이 어타키치무와카 와우 과타우 와우 과타우 하이테파라카 후이가리키 레이라 마타마타후아마 어마히나라기 에츠쿠미히나이키아 코우타우 Te whakatū whanai tēnei papa, hei whakamā hana hana, ma tā tau teiwi mau.
1: Kia wiri!
0: Oreira kei te whare kā hui ariki, hira, hira hau!
2: Ai māri he!
0: Oina, e tere ai tere a whakātūranga ki a tātou katoa, o te mō tea te whai ake nei, he mea tito, nā e nei tau ira tonu, o tō rātau kura kaupapa Māori. Timata ai te tau kutahi mano i warau a tukau māno, nā waira! Ka puta mai, hei whehere a ngau, i tēnei tautonu.